ධර්ම කුමාර කෛසරියාව ශ්‍රී බ්‍රහ්ම ඥාන යානේ විදුර කෛසරිය ඥාන හවස සුජනම මනුන් බඩාලේ පනි කෘති උජ්ජල වසුත සහිතක